සකුන්නේ කාෆිරු මීහුන්න තියබෑමිහුන් කියමම් වානම තියබෑමිහුන්ගේ ෆොරගහන් එවරෙන් තියබෑමිහුන් අම්ඹරා රද්දුකොෆානැති එබහී තියබෑමිහුන් දීනුම් බේරුකොෆානැති ෆහෙ එහින්දු තියබෑමිහුන් එඹරිදානී ගෙල්ලනි වෙගෙන්වා හාලුගයි.

0: එංහා සතරසයක සාලිස් නුවේ කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයක අඩු
2: හිමබිහි රක්කා තෙරවුම්
3: හිමබිහි වැක්සින් දෙඩෝස් හමකුරුම්
2: සාබෝනලාගෙන් අද්දවුම්
3: කෙස්සා කිඹි අලානම අඟයානේ ෆෙ නිවාකුරුම්
2: හිමබිහිගේ එවස් අලාමාතෙන් හුරනම මාස්ක් එළුම්
3: අති හිමබිහිගේ අලාමාතෙන් හුරනම එකහෙරිවුම්
2: හිමබිහිගේ අලාමාතෙ ෆෙනිජනම ලස්නු කරවා සිහි ෆරවා හොද්දවා
0: එංහා සතරසයක සාලිස් නුවේ කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයක අඩු

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු ගඩින් මෙන්දුරු බාරගඩි 30 මිනිට් අඩු අසමුතේ ගෙන්දවණි දිවෙහි රාජ්‍යයේ අඩු
2: algun menge program tang ham jifa wa gotung dengene steni kirit qur'an ge dibe tarjama kirit qur'an ge dibe tarjama ang miyadu gene steni surat al imran satega 47 wana ayatun fashaygen e surat ge satega 15 abwana ayatu ge niyala tarjama vidalu debba fawani dr mohammad hanif
3: bismillahir rahmanir rahim
4: رحمان وانت رحیم وانت اللہ گے اسم فلم فشا گنمے

0: මෙහර ගඩින් හවීර හතර ගඩේ ෆනර මිනිට් මේ දේහරාජ්‍ය කඩෝ
1: Spill the tea.

0: අහාශය බුණාන රැයිතුම් කුරම්බේනුම්වා ස්වාදුත
1: සියාසී ෆරෑත්තකා ගුළුම් බදහි කුරුම
0: අහාශය බුණාන සියාසී මෑදානුග හරිකඇතරිවා ෆරාත්තෝගේ සියාසී දතුරු අහාශය බුණාන
2: උකුරුදු මෙන්දරපව දේජහැර රිපීට් හෝමදුහගරේ නො එජ්ජහැර අදි අංගාර්දුහගරේ මෙන්දම එක ජහැර
1: එං හා සතරස්තේක සාලිස් නොවයි කිලෝ හට්ස් මීඩියම් වේව අදි අටිහ නොයි මෙගහට්ස් FM බේන්ඩ
0: අහාශය බුණාන
3: දිවේ බහුග ෆොන් අයුත්ම ශෝගරුව අපරඇත්තක හාසකොත් දිවේ රාජාඩුන් ලෙස්තනී
4: බස්වා

0: ආහාෂය බුණාන.
1: මෙහත්තය ප්‍රෝග්‍රාම්ග මෙහමානකි ලෝකල් ගවර්නමෙන්ට් ඔතොරිටි LGAගේ CEO මොහම්මද් නිමාල්. LGAගේ CEO මොහම්මද් නිමාල් සුවල් කරොම් බෙනුෆ්ලා බේෆලුන් PSMAගේ DRA පේජම් මෙසේජ් කරවවා. සුවල් ෆොනොමුගේ ෆුර්සත් බ්‍රාස් වේදෝගේ මෙන්දරු බාර් ජිහ මාහමය.
0: ආහාෂය බුණානම්.

යා ටෙරෙසම් මේ වකිබයග සදාමත කොම්මෙම වෙ සිංගේනක මේගතුග බාවම් වෙ සුළඟ දුනියක පරාතුම් බේනුම් වාකහලා මන්සරෙන් මියදුග දුනියක ෆෙනිගෙන් මිදනී එයි දෙන් එගි බඩන්නවානේ කුල්දියක ගවමක හමල්දී අරාගෙන බාරුග බේනුම් කෝ එගවමගේ ඉස් වෙරින් අවහාර කොල්ලා මිපදෑන් කංකන් කුරුම කී වෙස් මී තිමාමෙන්ගේ අමිල සදාමතන් අදි රක්කාතරිකම කොම්මෙම සලංජේ ෆියවලෙක්කම ගුණාකම ගවානම එහෙන් ගවමකුන් දෙන් එපද ඒ භාවතුගේ අමල හිංගෑවිකම ගවානම ඒ වේගෙන් මිදනී ස්ටේට් ටෙරරිසම්ගේ වර බොඩු මුරක්කාතරි අමලක එහෙම මිකමුග තෙරේග වර දෙපු දෙගොයේ දෙකොළු නුජහේ එත කෙබ්බෑර සියාසත වාකමක බුණවිගෙන් එබදේ දෙැ මෙෝතී හංගුරාමය කුරායරුගා මියදි දෙදවලතේගේ දෙමතුග කුරවේ හංගුරාමය කමග වියස් අදී කොන්වෙන්ශනන් හති අරුන් දස්කරින් තම් බේනුම් කොක්ගෙන් සිෆෑන් දෙෆරාතුන් කුරා හංගුරාමය කමග වියස් හංගුරාම කුරුමග උසූලා ගවාඇතකින් එබ ඔවේ ජනීවා කොන්වෙන්ශන්ගේ මාධ්‍යතවක බයාම් වෙගින් දෙවන බොන හංගුරාමය පහෝ ෆාස් කරවුණු ජනීවා කොන්වෙන්ශන්ගේ මාධ්‍යතාවග හංගුරාමයක් උසූදා ගවාඇත වනී වරරගල කණඩේඩිගෙන් ඇස්වා එන්නමස් ඒගොතත් තෝ මියදුග දුනියේග හුළ දුනියේ ගවම් කුම් වකින් හාසකෝ යහුදී ඉස්රායිලා ගුලිගෙන් මිහිංගමුද හංගුරාමතන් මිකුරේ මිදනී ඒගොත බයංකෝ සුවාල් උපද්දම් බේනුම් පරාතක වර පුරුසත වෝ එක්කමග පාහා කොරවිගෙන් එබදේ ඒ ෆෝත් ජනීවා කොන්වෙන්ෂන්ගේ මාධාතක් කණඩලිගෙන් එබ බයංකුරේ හංගුරාමය කුරාකමග වානමවෙස් හංගුරාමේ අගුළු මෙන්නෙන් ආම රයිතුන්ගේ සදාමතන් අදි රක්කා තෙරිකම ජාමිනු උන්දීගෙන් හංගුරාම කුරවෙන් වානිකමග අදි හංගුරාමේ අගුළු මෙන්නෙන් අංහෙනුන්නා කොඩකුදින් අදි උමුරුන්දුවස්වී මීහුන්නා හමලදීගෙන් නොවානිකම වෙස්වේ බයංකොප්ා අදි ඒ ගීතුරුන් නොන් කොම්බටන්සේ මිබුණා හංගුරාම කුරුම නොවා හම කොම්බෙ මීහක වෙස් එකම් ඒකං කුරේ මුන්දා අරුග හමලදී ගෙන් නොවානිකම ශාරක්කා තෙරිකම් පෝරුකොත් දෙන එකම වේ බයංකොප්ා අදි රයිතුන් ආම කොන් එක එකචක බඩජස්සා දතිකොම් මිපදෑන් අමල කොක්ගෙන් නවානිකම විස්වේ බයංකොප්ා අදී හංගුරාමයකුන් හිපවේ බිමෙක දිරිවුලේ රයිතුන්ගේ සදාමත රක්කාතරිකම් වෙස් කශවර කොද්දයෙන් ජිහේනී ඒ බිමෙන් හිපෑගෙන් උලේ බයකුකමග වෙස් වේ ෆෝත් ජනීවා කොන්වෙන්ෂන්ගේ මාධ්‍යතෝක පරරකළ බයංකොත් දිිපයකොතුන් එදිරිවුල මුන්දා බයක ෆෝර්කොද්දෙන් ජහෙන කාබෝතකෙච්චා බේස්වරවායා බෝහියා වහිකමා අදී එමිහුන්ග දරන්න තවලීම් දිබුමයි පද කංකමකී වෙස්මී එබිමෙන් හිපෑගෙන් ඒ ඔන්න දවලතකුන්වත බයකු කරන් ජහෙන කමේ ගොතුග වේ ෆෝත් ජනීවා කොන්වෙන්ෂන්ගේ මාධාතව වර රඟල බයාම් වෙගෙන් එහෙන්කමුන් දවලතකුන් හංගුරාම කුරාකම ගවානම විපදෑ මිකන් කුරන් ජහෙනකම බැන ලගවාමී ගානුන්තකුන් ලාසිම් කො ෆවායරුගා ඇමරිකා මිහා තනක් කොෆවා හංගුරාම තවක එකතත්තෝ කං කොෆවනි බුනෙස්වාල් උපෙදිගින් එබදේ දෙ එකතුම් කඩ එලිගෙන් තිමාමෙන්ගේ සදාමතටකා බුණේ මිගත මිහුණ දුනියක පරාත්තකු මිහිංගම හංගුරාම තවක වරත් දෙකොළු නුජෙහේ වරක් ගින නේදවේ කංකං අධි ජරීමමා තහුග ගොතුග හිංගාහවා කංකම ස්වාහ කරවිගින් ගොස්ස වාකම ගෙන්ගින් ගොස්සම යති එම ෘතම නවස්සේ පන්සස් වනහන් පැරිගෙන්දිය කොරයන් හංගුරාමයන් බලාකමගවානමස් එකමති එහෙකමගෙන් දෑරුග වියට්නාම හංගුරාමයක් තිරේග වියට්නාම දෙකොළ හිංගාහවා තපාතයකි ජරීමමා තහුගේ තරුන් ලාවස් කෙම්බෝඩියයාගේ බෝඩරග දිරියවු මුදා සරහත්තවගේ ආමරයතුනු අමාස්කොන් ඇමරිකාගේ වෑගේ භාර්තකුම් බොංගලමුගේ සබුම් වෙස් තිල්ලක්කෙන් හමිහු මරවිගෙන් ගොස්ස වේ මියෙන්මෙන්ගේ මර සිම්මාවාන් ජෙහෙනී ඇමරිකායින් කමග වායරුග මින් එවෙස් කමෙක්ගේ සිම්මා නගාපය වෙස්නුවේ අදී දෙන් එසමානකී එ වඩන්න වානේ ඉන්ටනෙටා මෝබයිල් ෆෝන්ගේ සමානක නොවාතීවේ අදී හබර පැතුරුම්මා එද කමගේ එ එතක් කමගේ මච්ච වෙස් වරබොඩ දතියකෙන් ඔයි සමානකමග වාතීවේ එකකන් දුනියන් ඒරු එවගතුන් කංහිග මුන්දියේරු වගතුන් වගතන් හාමගෙන් ගොස්ව නුයිකමග වියස්මී මිකං ඔයිගකමග මියද වාතීවේ එංගිගෙන් ගොස්ස වාතීවේ එගෙන් එබෙස්කමෙග මච්චම් මාෆන් එදි සිම්මා නගාපු නොවාකම් වෙස් වනී පාහා කොරවිගෙන් ගොස්වා දෙන් මිගත මිකං ඔයිගරුගා අෆ්ානිස්ථාන ඉරාගු හිංගාපුවා අස්කරී ඔපරේෂන් තකා විපද කංකම කී වෙස්මී ඇමරිකායි එකමග තෙරේග මිබුණා හංගුරාමයා ටෙරරිසම් ගුළුවාදයාගෙන් වර බොඩති අනියාවිර අමලත හිංගාපුවා කංකම් වෙස් කංකම් කමග වෙස්සාභිතුවන් එබෝයින් අදි ලීබියා දෙකොළ නේටෝගේ දොස්කරීන්ත බේනුකොක් ගෙන්දිින් උදවානි හමලයා මිපදෑන් හුරි කංකමග තෙරයෙන් එම පහන් ගොස් ඒක කුරිය බදාකම ගවානම යෝගස්ලාවයා නේටෝගේ පෞච්තකුම් බොංගලුම් වෙස් මී හංගුරාමයගේ ජරිමතාව ගොතු ගහම බෙලිවිගෙන් අද එංගිගෙන් ගොස් වාකංකම් මිකමග තෙරේග පෙන්නම් හුරිකමක්කමග වනී එංගිගෙන් ගොස්වා දෙයි මිහින්

0: Mikankang ngoy ngiro ga miyado ga dunie ga mihar galfu ga mihinga munda kang kam ga tere ga yahudi israelum kurian nere fo miwasi asata tamfis ko ding amerika ga faratum irana de kola de munda udwani hamala taka hanguram kurom mida go tan fo de kang kam ki wes mi mikam ga tere ga wara bodati jari matang ekulevi ginda kam ga gotu ga ekang kang ingin go swamiyoti hengkam hanguram ya terism ge mana de go taka kurwe kamuga hulang dunia ke faratum nimma iruga hangurami aterisam guluwala geng ekangkang kuramu genda farate kiwis ei hulang dunia gamta kamuga wairuga mikangkam mi muling eng gotaka baba miadu ge dunia ge mikure munda propaganda ta ki mi ekamuge tereng wara dekolun jihe kangkam fennang huri kame ge gotuke mi huri ha kame engi geng gospa mi oti
1: Then they has a cabis manar September Mong Egarmado America Demono Hamalagi Turumis Etake Bavaro Terrorism Gamaltake Hinga Costa Vairu Gong Swalaki Terrorism Gamaltake Vani Hamek and Hulago Gamtaka Dekola Hangurama Kogento and Only for the Amaltake Hingam by
0: Hulag Dunia Gamtoke Maslahata Waking Has Kong America Maslahata Dekola Hinge Hamakomekamaki with me terrorism gamale gotuga mana kurivigin goes for the Adi Mibuna terrorism hinguma kuring ehi terikandi wagi veriwa farate gotuga varabar going ninge farate wakam gawaru mihar mikankam gadi for waragin kankang ingin fasha wakam goes ingigin goes for be then egutun tia faha kuribi fadang become gaterega Engi geng goes wa kami mi September 11 wala dua dihas ibana har America ge New York huri Twin Tower go wal mataka World Trade Center go Twin Tower go wal mataka air ede un hamala ya gulwa geng muli duniya ge terrorism ma de kolak kurwe hangrame America ge faratum wani iulan kofa Huriha gomakang injar demu air America ge rice George W. Bush bayangkor wani Gaum tak pun tiba mani tiba mana ekolah se ekolah nuti bekam gawana mah ding enung kata kab Vishnu genggole huriha farateng ini tiba mungke dushmanung kam gabalane kam ginjar we hamu dunia huriha gaum kah Amerika gu faratun diva ding eru ekang kang ehingga dia gotu macam mian tu tafat ekik dirasa tan hedi genggos sebayaruga matinda bote hijack kog genggos us imarate ke jasa gengge imarang ekob bima hamu we funhun we geng wette ne kam kang Fadang Imarata Binakrom da civil engineer on Gabul Krom Vesnude Adi World Trade Center Balayaruga Engigen Gospave Imara Binakuri Fara John Shillings Ena Bayanko Fave Nawasek Haddia Devanaharu De Imara to Gen Binga Elunivis Haddia Foto Adinkamuga Enkamu Kihineto Hamaikani Matinda Water just sagging Imara Veteni Bayankongena Ve Takebar Sual Tangufadafa Adi Matinda bot gua tafate ki jet fuel tang imarat gu teri engeli adi fan ro efa dang kanghi kam gua vias hunuming gagana kam fanaste ke degree celsius of nudane kam gena ve bayang ko fa dihas degree celsius ke hunuminu ga eda gana tang anda agen gos vikam gua wanam faharu gua virigen hinga dane kam sha ehname sro ve gendi adi fan gua hunuming asate ke degree celsius of wores matinuane kam gua john shillings ve bayang ko ba fa ding mi fa dang kang kang huri ruga mikama den guluwa fa ding etake bar swa tang fa ding ingiruga adi kam gua tereng Pipuna Pennsylvania, Vettigan de Masinda Bota, Efada Kankam Gaterega, Adi Pentagon and Amaz, we come abuna, Jet goes Ethan with just sagging Gildan Taka, Libunukamabuna, we come come Machang Hedun, Dirasa, Takam, the Kankam Gateri, Embes, Etake Bear, Flosta, Nota, Vara Borati, the Colon Jehe, Kankam Fa, Korigan Gosavati, Vemi, Efadang, we come at Towes, Bonahamaswal, who digging a body, then Dunia Fetigan de Vara Vargada. Hangurame terrorism ma dekola kama bayangkong ebuna terrorist ngatu ke air label kore un farata al qaeda ya den adi istafat ekik al qaeda gulung hori kama buna ehni hen jamaata ka mi farata ki mi amal tang hingi farakam go wani tuhmat ko fa adi afghanistan ga taliban un himaya di gen gen gulung usama bin laden na bismi kam go tuhmat tang eme bada ko fa waru ga miedu ge duniya ge ebuna terrorist jamaatam america ge acquiring adi bavering go tu ga vegen go swatam fenigen go swami Oti egotum ebuna al-Qaeda manmanung evolve amun mata badalo mungos hayat tahrir sham badalwe emi hun suriya ge verikamang emi ඇමරිකාගේ බාරවලන් මතින් තුරුකි විලාතුන් ගෙනෙස් දී එබුණ අල්ගයිදා ටෙරරිස්ටුන්ගේ එම මති විරියකන් හුරි අබු මුහම්මද් ජූලානීගේ නම්බදල්කෝ අහමද් ෂරෝන් නමුග සූරියාගේ රයිස්කමග මගාමග බහට්ටාගෙන් කුරිය වුරවෙස් හුදු මුක්තාර අනියාවෙරු වෙරිකමේ ඒන කුරවෙන ෆුරසත් ඇමරිකායින් හදා දීගෙන් අදී එපරාත්තකා අදි ඒන අය ඇමරිකාගේ රයිස් ඩොනල්ඩ් ට්‍රම්ප් හම සීදා බද්දල් කුරොව්වා ඒන කි හම සාෆ් බේ ෆලකමග විදාළුවේ මිපදෑන් කංකන් හිඟා ගොස් මකී මී ඒරු එදෙවුණු හමලයකී අල්ගයිදා ටෙරරිස්ටුන් හිඟාපුවා ජරිමායි කමග නුබෙලවෙන එතක කමෙන් මිකමග තෙරේගෙන් දාන් අදි පෙන්නම් හුරි කමගේ ගොතුග බය ෆරාතකුම් මේ බයං කොප්පා අදි මිහින් හුරි කංකමග තෙරේන් ගොවන්ට නාම ඔබේ ජලුගේ මස්සල වෙසේ බොයි අදි වෙසේ මස්සල නිමක නාන් නෛරුගා ගොවන්ට නාම ඔබේ ජල වෙස් මිගෙන් දෙවුනි මෙමුනා ටෙරරිස්ටුන් කමග බුනා ෆරාතා එවස් කුෂෙන්නේ හැම එතකේ බෑරු දුනියගේ කංකොලතකුම් හයියර් කොගෙන් ගෙන්දෙවුණු මිහුන් එතනුගේ එතකේ බොඩති අනියාතකේ කොන් එමිහුන්ගේ ඉන්සානී හගුත නිගුලාගනේ එමිහුන්නා ගානුනි හයසියතුන් එමිහුන්ගේ දිෆාවගහ මසකේ කුරාණ ෆුරසත් ලිබි වෙස් නුදී එජරි මාතව වෙස් එතකින් අහරු වන්දෙන් හිංගා එපදා ඉන්සානීතා හිලා බොඩති අමල්තව සිංගා වණීති මාමෙන්ගේ අමිල්ල සදාමතා ආදි රක්කාතරි කම බයංකොන් හැම ටෙරරිසම් ගොසොදුන් හිංගා පවා කමේ ගොතු ගෙන් දායරුගා හුලඟ දුනියගේ ගාමතකුම් ඇමරිකායින් ගබෝදු කරමුන්දා කහලා හංගුරාමයා ටෙරරිසම් ගොළුවාලයාගෙන් එපරාතකුම් මේ කුරමුන්දා කංකම කී මී මසල එක වෙගෙන් නොවානේ කමං අදි මිකංකං මේ බණලගවා මේ ගානුන් තකුම් කඩවැලිගේ මනාකම එක්කන් එගෙන් හුරීරුගා විපද එබ්බෙස් කමගේ මච්ච දූ දිනුම එබ්බෙස් ඒ ගාමතකු කිබෑ නුගෙන් ගුලේකම් වනී පාහක කුරිවිගෙන් ගොස්පා
1: දැන් දුනියගේ එබ්බෙස් ඒ ආලයිනගේ මතින් දාපෝටේ රෂ්‍යාගේ වයගේ සරහද්දො දතුරු නුකර ಯುಕ್ರೇನ್ ಮಣಿ ಇನ್ಸಾರತ ಸದೀಫಾ ದೆ ಮಿಬಾವತ್ ಇನ್ಸಾರತ ಸ್ಟೇಟ್ ಟೆರರಿಸಮ್ ಅಮಲ್ ತಕ್ಕೆ ಗೊತ್ತ ಬೆಲವಿದಾಣ
0: ಯುಕ್ರೇನ್ ಗರಸ್ ವನ್ ವಿಜಿಲೆನ್ಸ್ಕಿ ಮಿದಾದ್ ಫಹಕುಂ ಹಮ ಕೊಲ್ಲಿಯಕ ವಿದಾಳ ಭಮಿಯತಿ දුනියගේ එවස් යාලනගේ එවස් මතින්දා මාටකම් රෂියාගේ වැයගේ සරහදුන් දතුරු නුකුරුමන් එගොතුන් දතුරු කුරාකම් ගවානම යුක්‍රේන්ගේ ඩ්‍රෝන් තකුන් හමලාදී එබෝට වට්ටා යනකමගේ ඉන්ජාර් වෙස් මිහාර මියති ජෙලෙන්ස්කි දෙවවාවා දැන් මේගොත විදාලුමා ගොලිගෙන් මේ කොම්බාවතගේ කමෙත්ත බුණ සුවාදු හදිගෙන් දායරුග මේ බයිනලගවා මේ සිවිල් ඒවියේෂන් ගානුන් තක කණ්ඩයලිගෙන් හිලාෆ් කමෙක ගොතුග මිකන් කම් මියති එහෙන්කම යුක්‍රේන මිබාතුගේ අමල්ත හිංගම් මිහිවරු මිදෙනි හුලඟ දුනියේ ගමතකුම් බකින් හාසක යුරප ඇමරිකා ඉංකමග වායරුගා මිබාවතු කංකම කී මී ස්ටේට් ටෙරරිසම් කමුග එංගිගෙන් එබදේ එගොතුම් රෂයාග්‍රයිස් වලන්ි පූටින් මිහර බයංකරවාහ මෙයොතී මිගොතන් හිංගේ මිබාතුක කංකම කී මී හම ස්ටේට් ටෙරරිසම්ගේ අමල්තව ගොතුග රශයායෙන් බලානය කමුග අද එකමග මච්චත් දේන්ජයේ රද්දු එද එබාතුගේ අමලකුම් රශයාගේ එස් මස්නහතක බොරු අරාපිකම ගවානම ඒ රද්දු දේනයකමග ඉන්ජාර් වෙස් පුටින් වේ දෙවවාහා දෙන් ජෙලෙන්ස්කී විදාලුවන් මිගෙන්දවනී දුනියගේ ගමතක මතින්දා පෝට්ටකුම් රශයාගේ සරහද්ද නුවනුම අද එවස් ඉන්ශරන්ස් කුම්පුන්යකුම් වෙස් එකම්කම මච්චා එවස් බාරවලා එපද කමෙන්නු කුරුමන් අදි මතින්දා පෝට්ටම් උදුස්සා ෆරාතකාම පදහම හුරිහා ෆරාතකුම් වෙස් එකම මච්ච සමාලුවගෙන් ඔතුමන් ජෙලෙන්ස්කී මිවනි ඉන්ජාර් දෙවවාහා දෙන් මි මිබාතු කංකම් ගතරේ මිහාර යුක්‍රේන් ගෆරාතුම් මිහිංගම් දා ඩ්‍රෝන් හමලාත දිනුම කංකම් කීවෙස් මී හම ස්ටේට් ටෙරරිසම් හිංගු මට්ටකා හොලඟ දුනියේ ගමතකුම් යුක්‍රේන වාගි දීගෙන් අදි බාර දීගෙන් තකේති ෆෝර කො දීගෙන් කොරම් දා කමේ ගතුග එකංකං ඉංගෙන් මියති ඒගොතුම් මි ෆොනවාලේ ඩ්‍රෝන් තං උපෙද්දුමු ගවෙස් ජර්මන් විලාතා ඉංග්‍රීස් විලාතුම් බෑරුවන් එබදේ අදි ෆරන්සිස් විලාතුගේ අතෙන් වෙස් මිකම් ගවේ අදි යුක්‍රේනුම් මි හමයිකනි මි ඩ්‍රෝන් තං උපද්දම ಮಿದನಿ ಯುಕ್ರೇನ್ ಗೆ ತೆರೆಗೆ ವಿಷ್ಣು ಇಂಗ್ಲೀಷ್ ವಿಲಾತುಗ ಜರ್ಮನ್ ವಿಲಾತುಗ ಮಿಡ್ರೋನ್ ತಂಗ ಉಪಾಧ್ಯಾಯ ಯುಕ್ರೇನ್ ಫೋರ್ ಕೊದ್ದೀಗ ಸಮದಾತ ದೇವಂಗೆ ಬದೆ ರಷ್ಯಾ ಮಿಹಾತನ ಮರು ಹಮೈಕನಿ ಯುಕ್ರೇನ್ ದಿನ ಡ್ರೋನ್ ತಕು ಮಿಹಿಂಗಾದಿಯ ಹತರ ಹರಿ ಹಾ ದೋಗ ತೆರೆಗೆ ಮರು ಮಿಹಿಂಗಾದ ಮಿಹರ ಅಂಹಾಹಂ ಅರಾ ಕಮಗ ವೇ ರಷ್ಯಾ ಕಮಾ ಬೇ ಫರಾತಕುಂ ಬಯ ಅಂಕೊ ಫಮಿ ಯುಕ್ರೇನ್ ಗೆ ಹಂಗುರ ಫೆಷನ್ ಫೆಷಿಗೆ ದಿ ಫಹು ಏಕಂಹಿಂಗಾ ಗೊಸ ವಾಗ ಏಕಂ ಇಂಗಿಂ ಗೊಸ ವಾಯರುಗ ಏಗೆ ಕುರಿಯ ಬದಾ ಕಮಗ ವಾಣಮ ಯುಕ್ರೇನ್ ಹಂಗುರ ಮ್ಯಾಗೆ ಕುರಿಂ ಯುಕ್ರೇನ್ ಗೆ ತೆರೆಗೆ ರಷ್ಯಾ ದರಿ ಕೊಳಂ ಗೆ ಮಿಹುಂ ಅದಿ ರಷ್ಯಾ ಬಹುಂ ವಾಹಕ ದಕ್ಕಾ ಮಿಹನ ಅಮಾಸ್ ಕೊ ದಿಂ ಹಮದಾ ತಕುಂ ಸಾಧಾಸ್ ಮಿಹುಂ ಮರಾಲಾಫ ವಾಕಂ ವಣಿ ಎಂಗಿಗೆಂ ಗೊಸ್ವ ಎಂಕಮು ಸ್ಟೇಟ್ ಟೆರರಿಸಮ್ ಗ ಮಿಯಮಲ್ತ ಹಿಂಗು ಮಟ್ಟಕ ವಾಕಿಬಾಯಕ ವಾಗ್ ದೀಗೆಂ ಎಫದ ಕಂಕಂ ಹಿಂಗ ಮುಂದಾಯರುಗ ಮಿಕಂ ಗತೆರೆಂ ಅದಿ ಎಂಗಿಗೆಂ ಗೊಸ್ವೇ ಮಿಹಾರು ಟೆರರಿಸಮ್ ಯತಿ ಸೈಬರ್ ಸ್ಪೇಸ್ ಗ ವಿಸಿಂಗಂ ಫರಾಹಕಂ ವಣಿ ಫಾಹಾ ಕುರೆಫ ಎಗೊತುಂ ಅಫ್ಘಾನಿಸ್ತಾನ್ಗೆ ಹೆರಾತ್ಗೆ ಬೇಸ್ವಗಿನ್ ಉಳೆ ಐಸ್ ಹೊರಾಸಾನ್ ನಮಗೆ ಕೇನು ಜಮಾತು ರಷ್ಯಾಗೆ ಕ್ರೋಕಸ್ ಕಾನ್ಸರ್ಟ್ ಹೋದ ದಿಂಗ್ ಹಮಲಾ ಕಿ ವಿಸ್ ಮೀ ವಿಗತ ಹಿಂಗಾ ಹುವಾ ಕಮಿ ಕಮಗವೇ ಏಯ್ ಹಮಲಾತ ರಾವ ಹಿಂಗಾ ಯರ್ಗೆ ಹಮಲಾತ ಅಮಲಿ ಗೊತ್ತು ಎಕಂ ಹಿಂಗಾ ಫರಾತ ಕಣ್ವಸ್ ಎಂಗೆ ಎಮ್ ಹಿಂಗ ಫಹಾದು ಗೊತ್ತಿವೆನಿ ಕೊಂಬ ಎಕಂ ಅದಿ ಫಾಸ ಅಣ್ಣನಿ ಕೊಂದಿಮಾದ ಕೊಂ ಕಣ್ವಸ್ ಎಂಗೆ ಫದ ಗೊತಕ ಎಕಂ ಕಂ ಹಿಂಗ ಮಿದನಿ ಎಹೆಂ ಕಮು ಮಿಯದುಗೆ ದುನಿಯಾಗ ಟೆರರಿಸಮ್ ಮಿಯತಿ ಸೈಬರ್ ಟೆರರಿಸಮ್ ಗೆ ಗೊತ್ತು ಗುವೆ ಸಮ ಹಿಂಗಂ ಫರಾಫಕಂ ಎಂಗೆಂ ಗೋಸ್ವಾ ಕಂ ಗತಫಾತ್ ಏಕೀಕಿ ದಿರಾಸ ತಕುಂ ಮಣಿ ಹಾಮ ವೆಗೆಂ ಗೋಸ್ವಾ
1: ಇರಾನ್ ತಕೊಳ್ಳೋ ಎಮ್ ಎಫ್ ಅಮೆರಿಕಾ ಎಮ್ಮಿದಿಂಗ್ ಹಮಲಾ ತೋಗಾ ವೆಸ ಇನ್ಸಾನ್ಯತ ಹಿಲಾಫ್ ಜಾರೀಮಾ ತಫೆಂಡ್ ಹುರಿರು ಮಿಫದ ಕಂ ಕಮಿ ಬಾರುಗದ ವಕಿ ಗೌ ಮಕು ಹಿಂಗೀಮಾ ಎಮ್ಮೆ ರಂಗಳು ಕಮಿ ಗೊತ್ತುಗ ಬೆಲಿವೆ ಉಸೂಲ್ ಒಂಡಣಿ ಕಮ ಬೆಲಿವೆ ತೋ
0: ಎಮ್ಮೆ ಫಕ್ತ ಮಿ ಇರಾನ್ ದೇಕೊಳ ಮಿ ಹಿಂಗ ಮುಂದ ಅಸ್ಕರಿ ಆಪರೇಷನ್ ತಕ ಹಂಗುರಾ ಮೇ ಆಮಿ ಉದು ಅಂತ ಕಿ ಮಿ ಅಮೆರಿಕಾ ಗ್ರೈ ತುಂಗೆ ಹಗ್ಗುತ ವೆಸ್ ಫೇರಿ ಗಣಗೆ ಹಿಂಗ ಮುಂದ ಕಮೆ ಗೊತ್ತುಗೆ ಹಿಂಗೆ ಎಬ ದೇ ಏಯ್ ಮಿಕಮಟ್ಟಕ ಅಮೆರಿಕಾ ಹಿಂಗ್ ಎತಕ್ಕೆ ಬಿಲಿಯನ್ ಡಾಲರ್ ಹರದುವ ಮುಂದಾಯರುಗ ಮಿಹಾರು ಮಿಕ ಮಿ ಹಿಂಗ ಮುಂದಾಗುತ್ತ ಬಲಾಯರುಗ ಮಿ ಹರದು ಮಿಗುತ ಕುರಾಯರುಗ ಮಿವ ಆಗುತ್ತ ಕಿ ಅಮೆರಿಕಾ ಇನ್ ಟೆಕ್ಸ್ ತಕ್ಕ ರೈ ತುಂಗೆ ಟೆಕ್ಸ್ ಫ್ಯಾಸ ರೈ ತುನ ಹಿದುಮತೆ ನುಲಿಬಿ ವಕಿ ಸಿಯಾಸಿ ಬೈಕ್ ಬೇನು ಆಗುತ್ತ ಹಂಗುರಾಮೆ ಕುರುಮಟ್ಟಕ ಹೇದಕ ಹುಲಿವೆ ಹುಸ್ವೆಗೆ ಮಿದಾನಿ ಎಹೆಂಕಮು ಮಿಕಮುಗೆ ತೆರೆ ಅಮೆರಿಕಾಗೆ ದರಣಿ ಇಂತಿಹಾಯ ಬೊಡುವ ಮಿದಾನಿ ಎಹೆಮಿ ಅಮೆರಿಕಾಗ ರೈ ತುಂಗೆ ಹಗ್ಗುತ ಬೆಸ್ ಫೇರಿ ಗಣಗೆ ಹಿಂಗ ಕಮೆ ಗೊತ್ತುಗ ಮಿ ಹಂಗುರಾಮ್ ಹಾಕೊಡವೆ ಮಿಯತಿ ಮಿ ಕಂಕಂ ಅದು ಯಗಿಂಕೊ ದೇವೆ ಫದ ಎತಕೆ ಕಂಕಂ ಬೆಸ್ ಅಮೆರಿಕಾ ತೆರೆಗೆ ಬದ್ದಿ ಹಿಂಗಮು ಎಗೊತ್ತು ಅಮೆರಿಕಾಗೆ ಆರ್ಮಿ ಸೆಕ್ರೆಟ್ರಿ ಡ್ಯಾನ್ ರಿಸ್ಕೋ ಎಮ್ ಎಫ್ ಇಸ್ತೀಫಾ ದೇವಮು ಸೇನಾ ವಿದಾಳು ವಣಿ ಅಮೆರಿಕಾಗೆ ಆಸ್ಕರಿಯ ಮಿಹಾರ್ ಮಿಯತಿ ವರಬಳು ಒಳುಂಬಳು ಗಂಡಿಗೆ ತೆರೆಯ ಬೆಟ್ಟಿಗೆ ಗೋಸ್ವ ಕಾಮುಗ ಖಂಕುರಂ ಬಿ ಗೊತ್ತೆ ಆಸ್ಕರಿಯಾಗಿ ಇಸ್ ವೆರಿ ನವ್ವೆಸ್ ವರಬಳು ಒಳುಮಕದ್ದ ಹಿಸಾಬ ಹಮ್ ಹುರಿ ಹಾಕಮೆ ಗೋಸ್ವ ಕಮ್ಗೆ ಏನ ಇಸ್ತೀಫಾ ದೇವಂ ಭಯಾಂಕುರ ಬಾಫೆ ಅದು ಫದ ಬೊಡ ಜರಿ ಮಾತಕ್ಕೆ ಗ ಅಮೆರಿಕಾಗ ರೈ ತುಂಬ ಗೆಲ್ಲುಂದು ಬೇನೆ ಫದ ಗೊತ್ತಕ್ಕೆ ಏನ ಬ್ಯಾರಿ ಡ್ಯಾನ್ ನಮ್ಮ ಬೇನು ನುವಾತೀವೆ ಇಸ್ತೀಫಾ ದೇವಿ ಕಮ್ಗೆ ಡ್ಯಾನ್ ರಿಸ್ಕೋ ಅನಿ ಏಕಂಗೆ ಗೊತ್ತ ಭಯಾಂಕುರ ಬಾಫೆ ಅದು ವಿಶ್ವವಿದ್ಯಾಳು ಹೂವೇ ಅಮೆರಿಕಾಗೆ ಅಸ್ಕರಿ ಆಗುತ್ತೆ ನಿಂಗೆ ಎಗ್ಗಮ್ ಸಿಫಾಯಂಗೆ ಚೀಫ್ ಆಫ್ ಸ್ಟಾಫ್ ಎಮ್ ಅದು ನುವಸ್ ನೆಕ್ಕಮಷ ಎತಕ್ಕೆ ಬ್ಯಾರು ಜನರಲು ಮಗಾಮು ಹಮ ಅಂಗಾಲು ಮೆನ್ನೆತಿ ಕುಲ್ಲಿ ಗೊತ್ತ ಕವ್ಯಸ್ ಹಮ ಅಮರ ನೆರಪು ಬಾಕಿ ಕೊರ ಮುಂಗೆ ಬದಾ ಕಮುಗ ಹೆಂಕಮು ಅಮೆರಿಕಾಗ ಅಸ್ಕರಿಯಾಗಿ ಹಿಮೆನೆ ಎತಕ್ಕೆ ಬ್ಯಾರು ಫರಾತಗೆ ಹಗ್ಗುತ ವಜೀಫಾಗಿ ಹಗ್ಗುತ್ತವ್ಯಸ್ ಗೆಲ್ಲಿಫು ವಾ ಕಮಗವೆ ಡ್ಯಾನ್ ರಿಸ್ಕೋಲ್ ಹಾಮ್ ಕೊರ ಬಾಫ ಮಿಫದ್ಯಾಂಗ್ ಹಂಗೆ ಎತಕ್ಕೆ ಬ್ಯಾರು ಮಸಲ್ ತಗೆ ತೆರೆಯಂಗೆ ಅಮೆರಿಕಾ ವೆಟ್ಟಿಗೆ ಹೆಂಗೋಸ್ ವಾತೀವೆ ಅಮೆರಿಕಾಗ ರೈ ತುಂಡವ್ಯಸ್ ಮಿಕಮ್ ಗೆಲ್ಲುಂತ ಬೊಡ್ಕಮು ಅದು ಮಿಕಮಕ್ಕಿ ಮೀ ಬಯಲಗುವಾಮಿ ಜರಿ ಮಾತಾವುಗೆ ಗೊತ್ತುಗು ಬೆಲೆವೇನೆ ಕಂಕಮಸ್ ಮಿಕಮ್ಗೆ ತೆರೆಯಗ ಹುರುಮು ಏನ ಮಗ ಮಗ ಹುಣ್ಣವಂಬೇನು ನೋನಿ ಕಮ್ಗೆ ವಿದಾಳು ಡ್ರೆಸ್ ಕೊಲ್ವಾನಿ ಇಸ್ತೀಫಾ ದೇವ್ವಾ ಫದೆ ನಿಂತಿಯ ಫಾಹ ಕೊರೆ ಫದ್ಯಾಂಗ್ ಈರಾನ ದೇಕೊಳ ಮಿಫಾರ್ ಮಿದಿಂಗ್ ಹಮದಾತಾವುಗೆ ಸಬಮು ಮಿಹಾರ್ ಮಿಯತಿ ಅನಕ ಮಸ್ಲಹತು ಇತ್ತುರ ಗೋಸ್ವಾ ಗೋಫ ಈರಾನು ಈರಾನ್ಗು ದೇಕೊಂಡು ವಾ ಸರಹದಕ್ಕ ಮಿದಿಂಗ್ ವ್ಯಾಗ ಹಮದಾತಾವುಗೆ ಹಿಂಗೆ ಗೋಸ್ವೇ ಸಿರಿಕ್ಗ ಹುಣ್ಣ ಕ್ಯಾವನಿಗೆ ಹಫ್ ಗೇ ಗ ಕ್ಯಾವನಿಗೆ ಹಫ್ಲ ಹಿಂಗ ಮುಂದಿ ಅವಾಗುತ್ತೆಗೆ ಎತ್ತರ ಅಂಬಸ್ ಮಿಸೈಲು ಹಮಲಾದಿನ ಗೊಸಾಬು ಹದ್ದಿಹ ಮೀ ಹುಣ್ ಜಹಾಮುವೆ ಫಸ್ಟ್ ಮೀ ಹುಂ ಮರುವೆ ಅದೇ ಮರು ಹಿಂಗ ತೆರೆಗ ಕುಡಕುಜ್ಯವ ಸಿಮಿನಿಗೆ ದಾರುಗ ಮಿ ಹಂಗುರ ಮಿ ಕುರೆವೆಣಿ ಮಿ ಕೊಂಕಮಿಗೆ ಮಚ್ಚತ್ತೋ ಬಲಾಕಮ ಗವಾಣ ಮಿ ಈರಾನ್ ಗೊರ ಅಯ್ಯತುಣ್ಣ ಗೆಲ್ದು ದೇಂ ಕಂಡಳಿಗೆ ಹಿಂಗ ಹಂಗುರಾಮೆ ಗೊತ್ತುಗ ಮಿ ಕಂಕಂ ಫಾಹ ಕುರಿಂದ ಕಮ್ಗ ಐ ಆರ್ ಜಿ ಸಿ ನೆರನ್ ಭಯಾನುಗ ವೇ ಕಂಗೆ ಗೊತ್ತ ಫಾಹ ಕೊಫ ಈರಾನು ಆರುಳಿಗ ದಿಂ ಬರುಗದ ರದ್ದುಗ ಮಿಹಾರ್ ಮಿಯತಿ ಉರುದುಣ್ಣ ಹಮದಾತ ದೀಪ ಉರುದುಣ್ಗ ಹುರಿ ಅಲ್ ಅಜ್ರಕ್ ನಮ್ಕ ಕೇಣು ವ್ಯಾಗ್ ಮಾರ್ಗೋಸ ಹಮಲ್ ದೀಪು ವೇ ಅದಿ ಕಿಂಗ್ ಹುಸೇನೆ ಆ ಬೇ ಸಂಘ ಹಮಲ್ ದೀಪು ವೇ ಏಗೆ ತುಂಬ ಕುವೈತ ವಿಸ್ಮಿಹಾರ ಮಿಯತಿ ಹಮಲ್ ದೀಪ ಬಹರೇನ ಹಮಲ್ ದೀಪ ವಾಯರ್ಗ ಇರಾಗ ಇರ್ಬಿ ಇಲ್ಲ ವಿಸ್ಮಿಹಾರ ಮಿಯತಿ ಇರಾಗು ಮಿಸೈಲ್ ಹಮಲಾತ ದೀಪ ಅದು ಯು ಐ ವಿಸ್ ವೇ ಯು ಐಗೆ ಅಮೆರಿಕಾಗ ಅಸ್ಕರಿಯ ಗಾಯ ಮತಿ ಬೇ ಕಮ ಈರಾನು ಗಬೂಲ್ ಕುರಾತಂತನ ಹಮಲಾತ ದೀಪ ದೆ ಮಿಹಾರ ಮಿಯತಿ ಮಶ್ರ ಹೊರಬಡಂಗ್ ಹೂಣಗೆ ಗೋಸ್ವ ಮಿಹಾರ್ ಇಸ್ರಾಯೇಲ್ಗೆ ತೆರೆಯಗ ಕಂಹಿಂಗ ಮಮ್ಮಿದಾಗುತ್ತು ಇಸ್ರಾಯೇಲ್ಗೆ ಹಾರ್ಡ್ ಡಿಸಲಿನೇಷನ್ ಪ್ಲಾಂಟ್ಗೆ ತೆರೆಯಂಗ್ ಫೆನ್ಸ್ ಹಾಕೋ ರೈತನ ಫೆಂಫೋರ್ ಕೊದ್ದೆ ಫಸ್ಟ್ ಪ್ಲಾಂಟ್ಗೆ ಮಸಕ್ಕೆ ಮಿಹಾರ್ ಮಿಯತಿ ಈರಾನ್ ದಿನ ಸಾಹೇಬ ಹಾಮಲಾತ ಕಾಗುಳಿಗೆ ಹುಟ್ಟಾದಂಜಿ ಕಮ್ಗ ಇಸ್ರಾಯೇಲ್ಗೆ ಫರಾತಕುಂಬೆ ಭಯಾಂಕೊಫ್ಫ ದ ಮಿಕಮಾಗುಳಿಗೆ ಮಿಹಾರ್ ಯಹೂದಿ ಇಸ್ರಾಯೇಲು ඊරාන ඉංජාර දීපවේ මිකමග ඊරාන ගත වාකම් ගාදි මී යගින් නුස් වාකම එකමග වායරගම් ඊරානාම දිපද අන්තුමත්කෝ ඊරානගේ බෝෆෙනුගේ නිසාම හම එක්කොන් හදා කොල්දානකමග ඉංජාර දිනු මාගුලිගෙන් ඊරානු බයං කොෆවේ එකතන් එකන් කොෆිකමග වානම ඊරානු ඒ ග්‍රද්ද දේනි වරන් නුරකා තිරිගත කමශා ගල්ෆුගේ එව්වේ සරබි ගාමෙග්ග දෙම් බෝඩ ෆෙන්තික්කගේ මින්වර ඔස් එගමතන් රයි තුන්න ලිවිගෙන් නුදාන එකමග ඊරානු වේ ඉංජාර ආයකෝ එකන් එකත බයං කොෆා එහෙන් කමුන් මිපදකංකම් මෙගතන් හිංගෝමගා හොලඟ දුනියගේ ෆරාතුන් මී මිකුරවේ හංගුරාමේ කිමි ඉතිමාමෙන්ගේ සලාමතන් දිෆා කුරවේ කමෙක්කමගම් බයංකර මුන්දායරුගා හොර්මෝස් කණ්ඩෝලි බඳුන්ගේ සබුන් දුනියගේ එතකේ මිලියන් රයිතුන්නා මිලිවෙමුන්දා ගෙල්දුන් තකා තෙලුගේ අග බොඩුමා මිපදකංකම කීවෙස් මී එතකෙත් බෑවරු දුනියගේ රයිතුන්ගේ හක්ගුතන් ඒකමගේ තෙරේ නිගුලිගෙන් දා කමෙක්කමගම් හොලඟ දුනියගේ ෆරාතුන් ගබුදු කුරම් බේනු මෙන් නුවෙස් වේ මිහින්කමුන් හංගුරාමයා හංගුරාම කොරම් මිදනී එකංකන් ටෙරරිසමා වරබ්බඩක් ගොළු වාජාගෙන්කන් ඉගෙන් ගොස්පා මී ඔති
1: නාසිම රබ්බඩ ශුකුරෙන් ඇත ප්‍රෝග්‍රාම වඩාගෙන් තිස්සා කොල්ලි මෝලු මතටක මේ හිසාබන් දුණේ කලිගෙ මේ ප්‍රෝග්‍රාම නිම්මල් හක් වෙලා නම් ප්‍රෝග්‍රාම බෙල්ලි වැදි හා මියා කීගා රේඩියෝ ගඩොස්සේ හුරිහා ෆරාතක බාචර දොකගෙද වස්ලාම අලයිකුම්

0: ගඩින් එකගඩි ෆන්සාස් තීම්මිනට තේරසෙකුන්තු කුරමිදනී
1: මියදු කිහිනේ
0: මියදු කිහිනේ ශෝමිහර නිම්මක හමෙන් ඇසමියති
1: මම් ෆාකොල එකතු හම වරක් ගින එහුන් තෙරින්ගේ තුස් වර ෆුරි හම එදිය කම හුරි බෑරි වේහුන් තෙරින් බොනි දිහේකෝ රේට් කොඩක් දිනී මහම සතේක රේට් කොරි මියුම් වරක් ගින
0: එම්මෙ හම එහුන් තෙරේ සේවා හුරි හා එහුන් තෙරේ මෙසම ෆුල්කෝ රේට් කුරි දුවහෙ මියදකි උම්මිදකි මියදු හතෙත් දින් එහුන් තෙරියා වෙස් මාදමා දිහෙන් හෝතානිකම
1: දිහේක උපරේ මච්ච අබදස් උම්මිද කුරම් මානේ එහෙම වීම ඊරොස්සුමකී අඳිරිකමුගෙ නියුමෙන්නු එයි උම්මීදුන් ෆොරිගෙන්වා ආ ෆතියක දුනේ තයාරුවාකමුගෙ හෙක්කෙ මායුස්නු ආශේ කොම්මෙ දතිකමක ෆව ෆසෙහකම් වාකන් දන්නාශේ
0: දතිකමුග හිවර් කුරීම එ ෆසෙහකම් එ ෆසෙහකම් ඔයිකමස් ඉංගේ
1: මේවර හිකුමෙතරි බහි කැෆිනා ඉංගබරණි දිරියුළුමන් আদি අඳිරිකමෙන් ISS maadama ali vileeru ehama mulin a doheke mulin a ummi deke mulin a fursateke diriulun ulen komme mihekas milibe ehenvima adi duniyega mi libe ehnonia mi wa kantatakun maayusnu washe ei komme datidikama ka fawes fasehkan wakan ei hama yagin kam
0: maayus wa wagutwes dehama annane diriulum gaule reki kankan dimawaane eka maayus wa wagutthogga visnaluma ki wara muhimmu kame den ಹಿವರ್ ಹೋದ ಮಸಕಿ ಕುರಮಿಜಹೇನಿ ಹಿವರ್ ಯಾಕೋ ಕುರಿಯ ಫೇವಳಾಳ
1: ಮಾಯೂಸ್ ಮಾಯೂಸ್ ವಾ ಗಡಿಯ ಕಿ ಅಸ್ಲು ಇನ್ಸಾನ ಹಮ ಎಮ್ಮೆ ಹಿವರ್ ಕುರಂಜೆ ಹೇವಕುತು
0: ಎವಕುತು ಹಿವರ್ ಕೊಲ್ಲಾಫಿಯ ಫಹುನ್ ಲಿಬೆ ಫೋನ್ ನತೀಜ ವರ ಫೋನಿವ
1: ಏ ಫಹು ದೆಂ ಏನೆ ಕುರಿಮತಿ ವಾ ಕಂತ ತಕುನ್ ಆರ್ಯ ಗಡನ ಅದಿ ಮಾ ಫಸೆ ಹವ
0: ವರ ಫಸೆ ಹವ ರಶ್ವಾನ್ ದೆಂ ಮಿಯದ್ ಮಿರೇಗೆ ಶೋ ಮೇತಿ ನಿಮ್ಮಾಲ ವಗುತ ಸಹಿಫೆ ಎಮ ಮಿಯದ್ ಹಮ ಶೋಗ ಬೇವರಿ ವಿ ಹುರಿಹಾ ಹುನ್ ತೆರಿನ ಎಹುನ್ ತೆರಿಂಗೆ ತಜ್ರಿಬಾ ಹಿಸ್ಸಾ ಕೊಲ್ಲಿ ಹುಸಾಸ್ತ ಹಿಸ್ಸಾ ಕೊಲ್ಲೆ ಹಮ ಹುರಿ ಹಾಯಂತರಿನ ಸ್ವರಬ್ಬಡ ಶುಕ್ರಿಯ ಇರಾತ್ ಕುರವಿಯ ಮಿಯಣ್ಣ ಹಫ್ತಾಗವೆಸ್ ಹಮ ಬುಧ ದೋಹುಗೆರೆ ಎಗಾರ ಜಹಾರ್ ಶೋ ಕುರಿಯ ದಾಣೆ ಹುರಿ ಹಾಯಂತರಿನವೆಸ್ ಮಿಯದು ಕಿಹಿನೆ ಮಿಶೋ ದವತ್ತೆ ಮೇದ್ ಕಿಹಿನೆ ಶೋ ಗ ಮಿಯದು ಟೀಮ್ ಗ ಹರಿಕೆ ತೆರವಿ ಪ್ರೊಡ್ಯೂಸರ್ ಗೊತ್ತು ಮೊಹಮ್ಮದ್ ಶಾಫಿ ಶಫೀಕ್ ಟೆಕ್ನಿಕಲ್ ಗೊತ್ತು ಶೌರಾ ಅದಿ ಹಬಿ ಮೇದ್ ಕಿಹಿನೆ ಶೋ ಮಿ ಹುಷೇಳಿ ಫಿನಾ
1: ಅದಿ ಅಳಗುನ್ ರಶ್ಮಾನ್ ಹುರಿ ಹಾಯಂತರಿನ ಸ್ವರ ಬಾಜ್ವರಿ ಉಫಾವರಿ ಅದಿ ಆಮಾರ್ಯಕಂ ಎದಮು ವಕಿವೆಲ ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಂ
0: ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಂ

0: ඒ වගතුමග කුරීග ගොය බංගේ ගතුග හොකර වගතු වෙජ්ජ කෑරි වෙජ්ජක මිස්ත කොන්න එංගුම ගතුන් ගොම් දිය බංගිය නමස් ඒ කිතම නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ග හයා පොළුග එකන් එකතක කුරිය කන් වෙද්දේ නමස් ඒ ඛුලෆා රාෂිදුන් ගේ අපදු අමල් ප්‍රොතා කි ඒ අලගොමෙන් ඒ තබාවුන් අමලගොමෙන් මෙන් ඔයි ಕವಾತೀವೆ ಎಬೆ ಫಲುಂಗ ಸುನ್ನತಿ ಕೀವೆಸೆ ಯಲಗಮನ್ನ ಎತ್ತಬಾ ಎಚ್ಚಿಕ ವಾತೀವೆ ಎಗುತುಗ ಇಸ್ಲಾಮಿ ಉಮ್ಮೆ ಫಾಲೋ ಕರಮು ಮಿ ಐ ಮಿ ಎದಾ ಹಮೇವೆಸ್ ಎ ದುನಿಯ ಗೋಮತೋಗ ದೇ ಬಂಗಿಯ ಗೋವಿಗೆನ್ ದೇ ಮಿಹಾರು ಸೆಬ ಐ ಹುಕುರುಗ ಬಂಗಿಯ ಕುರಿಗ ಗೋವೆ ಬಂಗಿಯ ದೆನ್ ರಾಜ್ಯ ಬಲಕಮ ಗೌಣಿ ನಮ ಅದಿ ಕುಡ ತಫಾತೆನ್ ಎಬ ಆದೆ ಎ ರಾಜ್ಯಗ ಫರ್ತನ ಬಂಗಿ ಗೋವಿಗೆನ್ ಮಿದನಿ ಮೆಂದುರುವಗುತುವುಮು ದೆನ್ ದೇವನ ಬಂಗಿ ඒ ගිරපල ෆෝම් බාරගඩ 35 එක ගොවිගේ මිදන්නේ දැන් මේ දැන් ස්වාලක ෆාකරවේ ෆෘතම් බංගි ගෝමන් මේ හතර රකතේ කුරේ වාහක දැන් කිත්ම නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හය පළ අලුණම් බලා හින්දුග මේ කිත්ම නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බස්පුලගේ මේනනේ මීහක හුකරන් අතු එජකමුග වණී නම එමීහක ෆසිහෙවි මීම් වරක රකෝයි කුරුම එහෙම ඒ මේ දෙරකවතුන් හතරකෙන් හරකුවෙන් එන බේන වරකක් කුරුමග ෆුරුසතේබ ආද හුකුරු හුතුබා ෆෙට්ටුම කුරින් හුකුරු මේ හුතුබා ෆෙට්ටුම කුරින් දැන් හැම හැකුග මේ හුකුරු ජමාත වෙස් අද හෙන් ජමාතක වෙස් මිස්කිත අතුජි කමග වණී නම මස්ජිද සුන්න කුරුම් මේ තහ මේ මස්ජිද සුන්න එබ ආද ඒ මස්ජිද සුන්න දෙරකව කොග්ගෙ මිය කුෂින් කමග වෙස් ඒකි ඒ මේ කුඩමින් වරකමග ඒක බෙලිගෙන් ගදන් නම සුකුරු දෝහග මිදෙනේ විහෙන් ඒන බේන වරක සුන්න කුරුන් එබ ආද දැන් මේ දෙන්නේෙන් මේ වකි බංගේ ගොම කොන නූන කිතම නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දෝසරුග මිස්තකුම් මිස්කිතුග සුන්න කුරුම් මිදී දැන් නම මේද බලාකම ගෝණි නම මෙන්ගේ රාජ්‍ය බලාකම ගෝණි නම ෆුර්තම බංගි ගොවිගෙන් මිදෙනි මෙන්දොර වගතු වුමු එම ඒකි කිතම නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දෝසරු මෙන්දොර වගතු වුමුන්න හුකුරු දුහක බංගි ගොවිගෙන් නුදෙ එම එදුහු ಹುಕುರೋಗತು ಬಂಗಿ ಗೋಮಂ ಅಳಗುರ್ಮೆ ಕುರಂಜೆ ಹಾಸ ಸುನ್ನತೆ ನೋನ್ನಾನ್ ದೆನ್ ಸುವಾಲುಗೆ ಐ ಮೀ ಹುಕುರು ಮೀ ಕೊಫ ದೆರಕೊ ನೋತ ಹತರ ಕೊತೆ ಗವಾಕ ಏಕ ದನ್ನ ಗೊತಿ ಕಿತ್ಮ ನಬಿಯ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಬಸ್ಫುಳತ ಕುಂ ಮಿ ದೆಗೊತ ವೆಸ್ ಎಬ ಆದೆ ಹುಕುರ ಫಹುಗ ದೆರಕೊ ಕುರುಮಗೆ ವಾಹಕ ವೆಸ್ ಎಬ ಆದೆ ಅದಿ ಹತರ ರಕ ಕುರುಮಗೆ ವಾಹಕ ವೆಸ್ ಎಬ ಆದೆ ಬಸ್ಫುಳಂಗೆ ಎಬ ಆದೆ ಏಮ ಬೇಫುಳಕು ದೆರಕೊ ಕುರುವಿ ಕಮಗ ವೆಸ್ ನೋತ ದೆರಕೊ ದ ಹತರ ರಕ ಮೀ ಕುರುವಿ ಕಮಗ ವೆಸ್ ಹುಕುರ ಫಹುಗ ಹತರ ರಕ ಕುರುವಿ ಕಮಗ ವೆಸ್ ಅಮ ಎದೆಗೊ ವೆಸ್ ಹಮ ರಂಗಳೆ ಹಮ ಸುನ್ನತಂ ಅಮಲ್ ಕುರುಮಗೆ ತೆರೆಗೆ ಎದೆಗೊ ವೆಸ್ ಹಿಮಿನಿಗೆನ್ ದಾನಿ
1: ಸಾಹ ಗಡಂ ಫಾಮಿ
2: ನಬ್ಬ ಅದಿ ದೆಂಗೆ ವೆನ್ಸುವಲ್ ದೆಂಗೆ ವೆನ್ಸುವಲ್ಕಿ ಮೀ ನಮಾದ್ ಮೀ ನಮಾಜ್ ವಾಗುತ್ತವಗ ಬಂಗಿ ಗುವಾ ನಿಮ್ಮ ದೆನ್ ಸುನ್ನೆ ಕೊಫ್ಫ ಇಮಾಮ್ ಮೀಹ ಗಮೈ ದಿನುಮುಗೆ ಕುರಿ ವಾಗಿ ಫುರತಮ ಸಫುಗ ಮೀ ಲೈನ್ ಹಾದಣಿ ಏರು ಸುಣ್ಣ ಕುರಣಿ ಫುರತಮ ಲೈನ್ಗ ಸಫು ಅದಾಗಿ ಸುಣ್ಣ ಕುರಣಿ ದೆನ್ ಎ ಸುಣ್ಣೆ ಕೊ ನಿಮಿ ನಿಮು ನಿಮತ ಇಮಾಮ್ ಮಿಯ ಮೀ ಗಮೆ ದೆವ್ವನಿ ದತ್ತ ದೆನ್ ಏಯ್ ಕಂ ಕಿಹಿನೆ ತೋ ಎನ್ನಣಿ ಮಿಹಾರ್ ಏಕಂ ಕುರಾ ಗೊ ಬಂಗಿ ಗೋಯಿಮ ದಾಗುತ ಮಿಸ್ಕಿತಂ ಅರಾಗಿನ ದಾಗುತಂ ಎಮ್ಮೆ ಮಿಹದನಿ ಪುರತಮ ಸಫುಗೈ ಲೈನ್ ಮಿಹದಾಲನಿ ಹಮ ಲೈನ್ ಹದಾಲಾಗಿನ್ನೆ ಸುಣ್ಣ ಮಿಕುರನಿ ಸುಣ್ಣೆ ಕೊ ನಿಮು ನೇಮ ಹಮ ಲೈನ್ಗೆ ತಿಬಿಗೊತ ತಿಬ್ಬ ane imamiya gamad dinima namadu eba kureye ei rangalo gotetto e nunia e kitano ke ki befun tibagen to e sunna kula vcheni kine to e kangin nani
3: ah ya miharu mi namada bangi govima algunu men misketan ara fama emme rangali hama mihaves kurin emme kuri safu forafa din ege fahun hama devana safu e gota foramun gen diya rangali engeto ವರ್ಗ ಗಿನಂ ಮೀ ಹದೀಸ್ ತವ ಎಬಹುರಿ ಪುರತಮ ಸಫುಗೆ ಮ್ಯಾಕ್ಕಮ ಮತಿವೆರಿಕಮುಗೆ ವಾಹಕ ಹೆಂ ಐಸ್ಸ ಎಹಮೆ ಮೇಗೊತುಂ ಬದಾಯರುಗ ಅಳಗುನು ಮಿಂಗ್ ಮೀ ಪುರತಮ ಸಫುಗೆ ಮ್ಯಾಕ್ಕಮ ಮತಿವೆರಿಕಂ ಇಂಗೇ ನಮ ಹದೀಸ್ ಕೊನ್ನನಿ ಗುರೋತುಲಾಗಿಮ ವೆಸ್ ಎ ಸಫುಂ ಜಾಗ ಹೋದ ಮಸೆಕೆ ಕುರಿಹೆ ಎಮ ಮಿಸ್ಕಿತುಗೆ ಎಕಿ ತಂತಾಗ ಎಗೊತ ವಿಹುರಿಗೆನ್ ಎಕಿ ತಂತಾಗ ತಿಬೆ ಸುನ್ನೆ ಕುರುಮ ಬೋರೆ ಬೊಡಂಗ್ ರಂಗಳಿ ಹಮ ಮಿಸ್ಕಿತುಗೆ ಎಮ್ಮೆ ಕುರಿ ಸಫು ಪುರತಮ ಫುರಾಫ ದಿನ್ ಎ ಫಹುಗ ಕುರಿ ಸಫುನ್ ಜಾಗೆ ನುಲಿಬುಣು ಕಮವಾನಮ ಫಹು ಎ ಜಹುನು ಫಹತು ಸಫುನ್ ಅನಕ್ಕಾವೆ ಸಮ ಎ ಗೊತ

0: මිහ මරවගෙන් ගොස්සවේ මි එෙන්ගේ මර සිම්මාවන් ජහනී එමරිකාන් කමග වායරුගමින් එවෙස් කමෙක්ගේ සිම්මා නගාප වෙස්නුවේ අදී දෙන් එසමානකී එ වඩන් නොවානේ ඉන්ටනෙටා මෝබයිල් ෆෝන්ගේ සමානක නොවාතීවේ අදී හබර පැතුරුම්මා එද කමගේ එ එතක් කමගේ මච්චම් වෙස් වරබොඩ දතියකෙන් ඔයි සමානකමග වාතීවේ එකකන් දුනියෙන් ඒරු එවකුතු කංහික මුන්දියර වගුතුන් වගතන් හාමගෙන් ගොස් නුයි කමග වියස්මී මිකං ඔයිගේ කමග මියද වාතීවේ එංගිගෙන් ගොස්සවා අෆ්ගානිස්තාන ඉරාගු හිංගාපුවා අස්කරී ඔපරේෂන් තකා මිහද කංකම කීවෙස්මී ඇමරිකායි කමග තෙරේග මිබුණා හංගුරාමයා ටෙරරිසම් ගුළුවාදාගෙන් වර බොඩති අනියාවර අමලත හිංගාපුවා කංකම්ග වෙස්සාභිතුවන් බොයින් අද ලීබියා දෙකොලා නේටෝගේ ලස්කරීන්ත බේනු කොක් ගෙන්දිින් උදවානි හමලයා මිපදෑන් හුරි කංකමග තෙරයෙන් එම පහන් ගොස් ඒක කුරිය බදාකම ගවානම යුගස්ලාවයා නේටෝගේ පෞච්තකුම් බොංගලුම් වෙස් මී හගුරාමෑගේ ජරිමතාව ගොතු හම බෙලිවිගෙන් අද එංගිගෙන් ගොස් වාකංකම් මිකමග තෙරේග පෙන්න්නම් හුරිකමක්කමග වනී එංගිගෙන් ගොස්වා දෙ මිහින් මිකංකං ගොංගිරුග මියදුග දුනියග මිහාර ගල්පුග මිහිග මුදා කංකමග තෙරේග යහුද ඉස්රායිලුම් කුරියන් නෙරෆොම මිවාසය අසත තම්ෆිස් කොද්දෙන් ඇමරිකාග පරාතුම් ඊරාණ දෙකොලා දෙමුන්දා උදවානි හමදාතකා හංගුරාම කොරම් මිදා ගොතාන්ද කංකම් කීවෙස් මී මිකම්ග තෙරේග වර බොඩති ජරීමමාතන් එකුලෙවිගෙන් දා කමග ගොතුග එකංකං ඉගෙන් ගොස් ්‍රමියෝති හැකමුම් හංගුරාමයා ටෙරේසමුන්ගේ මාන දෙගොතක කොරවේකමග හුළඟු දුනියක පරාතුන් නිම්මා අයරුගා හංගුරාමයා ටෙරේසම් ගොළුවාලයාගෙන් එකංකං කොරමුන් ගෙන්දා පරාතකීවෙස් ඒයි හුළඟ දුනියේ ගමතක් කමග වායරුග මිකංකම් මී මුලින් එහෙ ගොතක බාව මියදුගේ දුනියගේ මි කුරෙමුන්දා ප්‍රොපිගෙන්ඩා තාකී මී එකමුගේ තෙරයෙන් වරත් දෙකොළුණු ජිහේ කංකම් ෆෙන්න්නං හුරි කමග ගොතුක මිහුරිහා කමේ එගිගෙන් ගොස්වා මී ඔතී
1: දැන් 2021 සෙප්ටෙම්බර් මහුගේ 11 දෝ ඇමරිකායත් දෙමුණු හමලාගේ ඉතුරුම් වෙස් එතකේ බෑවර ටෙරරිසම්ගේ අමල්තකේ හිංගා කොස්ත වයරු ගලුගේ සුවාලකි ටෙරරිසම්ගේ අමල්තකේ වැනි හමේකණි හුළඟු ගවමුතක දෙකොළ හංගුරාම කොග්ගෙන් තෝය නෝනේ මිපද අමල්තකේ හිංගම් බායි
0: හොළඟ දුනියේ ගාමතුගේ මස්ලහතා වකින් හාසකුන් ඇමරිකාගේ මස්ලහතා දෙකොලා හිංගේ හම කොම්මකම කීවෙස් මී ටෙරරිසම්ගේ අමලේ ගොතුග මාන කොළවිගෙන් ගොස් පැවතී අදි මිබුණා ටෙරරිසම් හිංගුමක් කුරින් එහි ඉතිරිකන් දී වාගේ වෙරිවා පරාතය ගොතුග වර බෑර ගොන්නේගේ පරාතකගේ වාකමග වායරු මිහාර මිකංකමගේ අඩිගේ පොරවි පොරි වරගෙන කංකන් එගෙන් පසාහ වාකම ගොවෙස් එංගිගෙන් ගොස් පැවේ දෙන් එකුතුන් තිය පාහා කොර විපදෑන් මිකමග තෙරේග එංගිගෙන් ගොස් වාකම මී සෙප්ටම්බර 11 දෙහස් එවනාහරු ඇමරිකාගේ නියෝක හුරි ටවින්ටවර් ගොබ්වාද මට්ටකා වර්ල් ට්‍රේඩ් සෙන්ටරෝගේ ටවින්ටවර් ගොබ්වාද මට්ටකා ඒර එදෙවුණු හමලායා ගුළුවාගෙන් මුලි දුනියගේ ටෙරරිසම් මා දෙකොළක් කුරවේ හංගුරාමයෙන් ඇමරිකාගේ පරාතුම් වනී ඉවුලානු කොෆ්වා හුරිහා ගොමකං ඉන්සාර් දෙමුන් ඒරු ඇමරිකාගේ රයිස් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් බයංකරවා වනී ගාමුතකුන් තිබෙන් වානී තිබ මෙන්නා එක්කොළසේ එක්කොළ නොතිවේකමග වානම දෙන් ඒ එනුන් ගොතක විෂ්ණුන්ගෙන් ගොලේ හුරිහා පරාතන් ඒ තිමාමන්ගේ දුෂ්මනුකමග බලානයකමග ඉන්සාර්වේ හම දුනිය හුරිහා ගවමක ඇමරිකාගේ පරාතුන් දීපා දෙන් ඒරු එකංකං එහිංගාදිය ගොතුගේ මච්චම් මියද තපාතකි දෙරා සතන් හෙදිගෙන් ගොස් වායරුගා මතින්දා පෝටෙන් හයිජෙක්කොක්ගෙන් ගොස් උස් ඉමාරාතක ජස්සයගෙන් ඒ ඉමාරං එක්කො බිම අහමවේ ෆොනුහුන් වගෙන් වෙට්ටේනකමකං ඒ ෆදන් ඉමාරත බිනා කොරමුදා සිවිල් එන්ජිනියරුන් ගමුල් කොරමු වෙස්නුදේ අදි වෝල් ට්‍රේඩ් සෙන්ටර් බලායරුගා එංගිගෙන් ගොස් පවේ ඒමාර බිනාකොරි ෆරා ජෝන් ශිලිංස් ඒනා බයංකො ෆවේ නවසක හැද්දිහ දෙවනාහරු ඒදේ ඉමාරාතුගේ බිංගා එලු නීවෙස හැද්දිිය ෆූට අඩින් කමුගා එහෙකමු කිහිනෙත්තෝ හම එකනි මතින්දා පොට ජස්සයගෙන් ඒ මාර වෙට්ටේනී බයකොන් ඒනාවේ එතක බැර සුවාත උපද්දාපා අදී මතින්දා පොට් ගවා තපාතකි ජෙට් ෆිල්තන් ඉමාරාතු තෙරි ඇංගලි අධිෆාන් රෝ එප දැන් කංහිකම ගවියස් හූනුමින් ගෑගනක ෆනස්තේක ඩිග්‍රී සෙල්සිියස වෙස් නුදානකම ගේනාවේ බයංකොප දෙහස් ඩිග්‍රී සෙල්සිියස්ක හුණු මිනුග එද ගනතන් අඳයාගෙන් ගොස්විකම ගවානම් පහරුග විරිගෙන් හිංගාදානකමශා එහෙන්නම ස්රෝවගෙන්දී අධිපානුග හුණුමින් අස්තේක ඩිග්‍රී සෙල්සිස පුරවෙස් මති නවානකමග ජෝන්ශි ලිංස් වේ බයංකොරොබ්වාපදෙන් මිපදයන්කංකං හුරීරුග මිකමාද

0: මේ දන්නාට එත්ත.
1: අදි අගහෝ රීනාමකායක TikTok challenge වෙස්.
2: කොම්ම ආතිත දුවගරයකට එකර ජැහර ස්ටෝඩියම් වගතු.
1: ඉස්ක්‍රීන්! එහා සතරස්තියක සාරිස්නුවේ කිලෝ හට්ස් මීඩියම් වේ අදි අටහනුව මෙග හට්ස් FM බෑන්ඩ් ඉන්තිසාර් කොල්ලවා.
2: එංහා සතරස්තයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයක අඩු

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.